ආදරණීය සහෘදයිනි, බුද්ධිමත් මිනිසුනි, මේ ගී රචනාද තනුද සංගීතයද විනිවිද දකින්නේ ඔබේ සැබෑ ජීවිතයයි. හඬ නගා කියන්නේද, විවරණය කරන්නේද අප අපම අත්විඳින සැබෑ ජීවන පැතිකඩයි. අහන්න මේ ඔබේ ගීතයයි.

0: මොහොතකින් එළඹෙන යුද්ධය
1: නොවන බව පළමුවෙන්
0: ඊට පෙර කලකත් යුද්ධ
1: තිබූ බව පිළිගත යුතුය අප
0: පිළිගත යුතුය අප පිළිගත යුතුය අප
2: අවසන්ව ගිය කල එක යුද්ධයක්
3: එක යුද්ධයක් එක

බෙදාගත හැක කුස්සියෙන්. එකම ලේ මස් ඇතක් මිනිහට පිඟන්වල නම් දෙවිදියක කෑමය.

එනමුත් උන්ගේ සාමය කුණාටුව පසු පසින් එන සුළඟ වැනි බව දැනගත යුතුයාවා.

0: ඔබගේ යුද කැංකිය බලගත් වාහනයක් නෑ ඒ ගැන වාද?
1: මහා ඍතුවනේ දෙවනක් කරන්න මිනිසුන් දහස් ගණනකට මරු කැඳවන්න
0: අහසුනම එය පදවන්න මිනිහෙක්

සෙන්පතිය සෙන්පතිය, ඔබගේ ගුවන් යානයට සුළඟේ වේගයෙන් යා හැකිය හිතූ විට ඇත එක් දෝෂයක් එනම් එතැන. එය නිපදවන්න, එය පදවන්න මිනිහෙක් ඕනෑම නේද?

වැජබෙන්න මිනිහත් හැකිය මිනිහා මරන්න. ඇත ලොකු දෝෂයක් එනමුත් එතන හිතන්නත් ඒ මිනිහට පුළුවන් නේද?

අවුරුදු කොටි වලස් හැසිරේ මිය අයතර.

යමු අපි පදමල් මුලින් ඉපුදා පිළු අගරාජා බව සිරිසරලා ජනිත වන්නේ ලෝකේ බව දුක සිඳ

යම අපි පදම වොලිනි පුදා යම අපි පදම වොලිනි පුදා මෙලෝ අග රාජා බවසරි කරලා ජනිත වමේ ලෝකේ බව දුක සිඳවා බුදු බව ලැබුවේ

කඩ දුම් කඩ දුම් තරකිට තත්තක් කඩ දුම් දුම් කඩ තරකිට තත්තක් තක් කඩ ජික් ජික් ජික් කඩ දුම් දුම් දුම් කඩ නන් නන් නන් කඩ තක් කඩ ජික් කඩ දුම් කඩ තරකිට ජෙංගක් කරලා ජිමික් කුඳා ජිමික් කුඳා ජිමික් කුඳා ජිමික් කුඳා කඩ තක් තරකිට දුම් කඩ තා.

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතාගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.